0: දැන් ජමීයා ගේතු දැල්ගුණ හැම එතන කොළ මිහ හඳාම් වීම ජමීයා එබුරි එහෙන් කොමජ ජමීයා කි හැම එකන මිසාල කං හෙනුන්ගේ තරග්ගිය මසෙකුරා ජමීයා යා වරග්ගින එකාලි ඕගනයිසේෂන් ත මිසාල එන්ජීඕ නෝන් ප්‍රොෆිට් ඕගනයිසේෂන් ත එන්ජීඕ එබුරි හුන්නේරුග එතන් තන අවෙස් අං හෙම් බේ ෆුලොන්න ගුළු බජේ කොමි අර ඊක තු අල්ගොන ගාය ප්‍රොච කි අල්ගොන මිසාල කොමෙස් සියාසි බේ ෆුලොකි දාලු ඉතිමෙන්න මෙන්ගේ ෆරාතොක් එබ බහත්තහයි එබ බාබ්වේ මේ අනේ අංහෙනුන්ගේ තරග්ගිය සතේ කරක බේෆුලුන්ගේ බේනුම් වේ නේද අංහෙනුන් නම් හේලුන් තෙරි කුරුමුගේ එම් කියන ඉංග්‍රීසින් එවෑනස් කොල්කුරාමේ මාලි ගන්න බේෆුලකු ඒ මාලිගේ හුරි සංකොල සියාසි බේෆුලකු අංහෙන් බේෆුලකු ඒ බේනුම් වේ මේකම නිකොල මිහුන් කොලෙන් එක්කෝ නේද අල්ගොන මියුලේ නිවිහුන් නෙනුලි වේ මීහ කරුණා ටී ඒ මිහුන් ගබුරේ නුකේ කාකන් තන දාක කින මිහුන් එහෙන් එකම ඒස් රුබැවිස් නුමේ අල්ගොන එදෙෆින් අංහෙනුන් අල්ගොන ගහ හුදු අංහෙනුන් කාරිස් ඒක නන් නෝට් කොල්ලා ගෙන් ගාබලා සෙච්චන දියාම කොම්මෙස් සෙච්ච දස්වා නුන් හේ කොම්මෙස් කම ඉගේ නුන් හේ අදී එන එතනු වෙස් වර බෑර අංහෙන් බේපුණා අර දිමාවේ රොමෙත් තෙරේ කම ඔෆෙදි ඒ හැම දුල හේව කමකේ මිකහල මේ ඒ හේලුන් තේ අල්ගොන්ගේ විෂ්ණුම බදලවන්නම් වි ඒරුන් හගිගතුග මියාති දක්කවා වාහකේ කි අංහෙනුන් ලිබේ අනියතකුන් අනියතකුන් බේෆුලුන් දිෆාව කරන බේෆුලුන් හගුව කොන් කමෙට කුරාට ඒ අංගිනුන් අංගෙන්නුන කි මේ අනිය දෙක නු ජේනුන් තනු අංගිනුන් අනිය ලිබෙන් නු ජේනුන් તો පුරත වුජුදු ගනු උත්කමින් අංගිනුන්ගේ වාහකේ කි පුරතම අල්ලාහ් සුබ්හානහු තාලා ආදම අලයිහිස් සලාතු වස්සලාම් හද්දවා ආදම අලයිහිස් සලාතුගේ බෑවරි ගොතුග අහ්වා අලයිහිස් සලාතු වස්සලාම් මේ හල්ග කුරෙවි ආදම අලයිහිස් සලාතු හල්ග කුරෙවි අල්ලාහ් සුබ්හානහු තාලා යද ගුදුරතුන් හෙත්තෙවි ඒක মানে අල්ලාහ්ගේ ذاتු ෆුලුන් ඒ තයාර කුරෙවි ආදම අලයිහිස් එකම හව්වා අලයිහිස් සලාතු වස්සලාම් අල්ලාහ්ගේ ගුදුරතුන් අල්ලාහ් ගුදුරතුන් කණ්ඩාරුවේ මේ වුජුදු කුරෙවි මේ හල්ග කුරෙවි එහෙම වීම දෙමියෝති හිසාබුම් ෆෙෂිෆා එන්නේ රුග අංගල කානුල අල්ගොනුගේ මම්මේ කිය අංගෙන් අල්ගොනුගේ දත්ත මෙන්න කියන්නේ එහෙමද අල්ගොනුස් ප්‍රත වංගෙනෙක්ගේ පඬුන්නුන් තොප් දුන්නේ ආශ්‍රමික එහෙම අංගෙනුන් නම් එව චේනුන් තු අංගෙනුන්ගේ කරාමායතරි කමියදු අසිරු හගිගතුක මෙදු මස්සලේ කුරියා කමගේ විශමකි මේ හුලඟු ගොත්තක අල්ගොනු මෙන් ගොස් මුලින් දීලා නිමිජ්ජ 7% නිමිජ්ජ ගාතු කොහොම නිකමගේ හිඟජ්ජ ඒක මස්සලේ අහිගත ඉස්ලාමී ශරියතු ගොත්ත හදා කමජ මංගෙනෙක්ගේ මස්සලේ නුස් ජෙහෙර අංගෙනුන්ගේ කරාමාත එනුන්න හොරි ඉද්දතා ගතරා එබිහුන්න දෙන්ජ හිස්තිරාමා මෙහුරි හච්ච බරාබර අන්නකම විච මස්සලෙන් උපෙදිගේ මිහුක මස්සල හල්ලුකුරාක විශ්මජේ මේ අල්ගොන්මෙන් දීදී ගොතුම් වෙස් දිවි රාජ්‍යගේ අල්ගොන්මෙන් මුස්ලිමුන්න වාතිව කොබෑ තෝ අංහෙනුන්න දීදී ස්ථාන දිනු කොහුරි හග්ගුතක කි කොබෑ තල්ගොන්මෙන් කොම් යංහෙනක වෙස්ෙන් ගෙන් යදි කොම් ෆිචිනක වෙස්ෙන් ගෙන් එහෙම මෑගනුක දිවි රාජ්‍යගේ හුරිහා මස්සලේ අල්ගොන්මෙන් තරග්ගී වෙච්චකම විශ්නාගෙන් මහබෝට අල්ගොන්මෙන් ඉඟිච්චකම හතක් එක මීහුම් බුනේ ෆෝන්න හරු බෙහෙක් ගොවේ මුහාවිරායක ස්ටියබාගෙති වෙ ජාහිලුන්නේ කියලා ගෙමස් තිබේ එකාලීයේ සල්ගුණ කාලේ වරද්දිගු බහුදාදුගෙන්ගේ වාහකෙන් ඊයේ සල්ගුණ ආඩු වහලින් බහුදාදුගෙ කුරි තමයි වරද්දිගු වාහකෙන් ඒ එහෙම වීම আদি ඔය මේ අල්ගොන මෙන් ජෙහෙනි මේ කියවන් තෞලි මාසිල් කරෝ ඒ අල්ගොන තරග්ගි වාහලි සිකුණි තරග්ගි වගේ අල්ගොන මෙන් තරග්ගි නුන් අල්ගොන මෙන්ගේ බේරු පුෂා අල්ගොන මෙන්ගේ තිබේ කොටරි තත් රීති කොල්ලා වෙම්බරු ගහදා දිහබු රිමාර ඇඟලි මේ නුන් තරග්ගි කි තරග්ගි කි ඉන්සානුගේ සිකුණි සිංගප්පූරු මෙන් තරග්ගි නුගේ සිකුණි දුනියගේ තරග්ගි ෆොතිබි දුමේ මේ සගාසි දුනියගේ තාරිහුගේ දුරි කුරි ජමානතුගේ මේ බහුදාතේ කියන්නේ කමන්නේ එහෙන් කොස් මෙහෙන් කුරි හතනගේ එමිහුගේ සිකුණි තත් තරග්ගි එවෙයි මාගනු කොටක අල්ගොන මෙන් කුරම් වකංකම කි
1: අරබෝ ශුක්‍රියා අරදී කොහමද රංගලති දෙක්කේවා
0: අකාලත් කුරුමකි වයි හුස්වාරේ වහකෙන්
1: ආදේ වාකි වෙලා නංගෙත
0: දැන් අනේ ඉරාදු කරවිය අනේ මේ මිහාරු මික් දා ගොට බේගතුන් ළමේ සොයිච්ච මිහාරු මිසා රාජ්‍යක මි කන්තත්ත ඉංගම ජේවරක දේතු අංගෙනු කගු ඒ සම ජවාබෙ දේවම
2: අඩොෂන් ඒක වාගතකි අලුන් මේ මසෙහ කුරණේ අංගනොගේ මේ ලිබේ අනියත අධි ෆිරෙහන මේ සනියා සදාය මට ක මසෙහ කුර මීහුන් හේදන් තර කුර මදෙන් කමා බෙහ පරත්තකුන් සවද සේවා කද
1: රිපෝට් කුර මින්මරු ඉතුරුවම මන්න කම හම ගෑමේ ස්තෆාසි සත්තකුන් දක්කා
0: ඒ රංගල
1: බදලෙ
0: රිපෝට් කුර වෙනි ඒ බයිකන් එකම තිබෙන්නමෙන් රිපෝට් එක කොක්කෙන් තිබෙන්නම රංගල ඒගමණේ කි මේ බුජාරාතකෝ මසූලියතු අවුෆලෙන්ජේ ෆරාත්තකෝ ඒග රංගල හරකයිත්තකින් අන්නාසිත ඒ ෆරාත්තකෝ මෙසජු අලුහොනම ඒ ෆරාත්තකෝ මෙසබජේ මේග තෙදුවෙරි ඉහසාන්සෝරික දෙබයෙ දෙසංගේතු කෙන්දවා ඒරු මිහුන්ද ඉපෝට කුරානේ
2: වෙස්
1: වාකේනි මුලිදකෝ ශුක්‍රියා ෂාහ් ඉංගේතු
0: වරපොට
1: ජානාය ගුලස් මෙහන් මෙහෙරි අස්සලාමු අලයිකුම් ජානා
3: සලා
2: ಮೌಲೋ ಅದೇ ಸಫಾರ್ತಿ ಬೇಫುನ ಧನ್ಯವಾದ ಮೌಲೋಕಿ ಅಂಗಹುಣ್ಣ ಲಿಬೆ ಅಣಿಯಾತ ವಿವಾಹಕ ಅಣಿಯಾತು ಸದಾಮೆಕ್ಕು ರಕ್ಕಾತ್ರಕ ಹೋದ ಅಂಗೆನುಣ್ಣ ಅದ ಕುರುವೇಣಿ ದೌರಕ್ಕೆ ಕೊಬಾಹೆ ಅಂಗೆನುಣ್ಣ ದ ಫಿರಿಹುಣ್ಣ ದೌರ ನೆಬ್ಬಾಕೆ ನೊಂಗೆತ ಏಕಮ ಅಂಗೆನ್ ಬೇಫುಣ್ಣ ಏಕಮ ಕುರುವಿದಾನೆ ಕಂತತ್ತಕ ಬೇಹೆ ಗೊತ್ತ ವಿವಾಹ ದಕ್ಕೊಮ್ಮೆಗೆಂದಾನೆ
1: ಮಿಹಾರ ಮಿಯದು ಅಳಗುನ್ ಮೆಮ್ಮಿ ದಣ್ಣವಣಿ ಅಂಹೆನುಣ್ಣ ಲಿಬೆ ಅಣಿಯಾತಕುನ್ ಸಲಾಮೆಕ್ಕೊ ರಕ್ಕಾ ತೆರಕಂ ಹೋದಾ ದಿನ ಅಂಹೆನುಣ್ಣ ಅದಾ ಕುರ ವಿಧಾನ ದೌರಕ್ಕೆ ಕೊಬಾತೋಯ್
3: ಅಣಿಯಾಯಿ ಹಮ ಲಿಬೆ ರಗೋಸ್ ರಟ್ಟೆ ಹಿಂ ಕುಜಿನ್ ಕ್ಯಾರಿಗೆ ಹಿಸ್ಸಾ ಕೊಲ್ಲಂಬಿ ನೋನಿ ಮೈನ್ ಬಫೆನ್ ಕ್ಯಾರಿಗೆ ಬೋಣಂಬಿ ದೆನ್ ಎಮ್ಮಿಹು ಎಂ ಅಳಂಜಿಹೆ ಎಮ್ಮೆ ಬಡ್ಸಿಯ ವರ್ತಂ ಎಳೆಯನಿಯರು ದೆನ್ ಅಣಿ ರಿಪೋರ್ಟ್ ಕುರಂಬಿ ಮಡುನ್ ನುಹುರೆ ಕೊಮ್ಮೆ ಮಿಹೆ ಕೀವೆಸ್ ಹಮ ಹಕ್ಕು ಲಿಬೇಣ ಮಿಹೆ ಕಂ ದಣೆಗಿನ್ ಏಕಂ ತಟ್ಟಂ ಹಮ ಕುರಿಯ ಗೆಂದಂಬಿ ಅಣಿಯ ಲಿಬುಣಿಮೆ ಅಣಿಯಾಯ ಕೆಕ್ಕೊಗ್ಗೆನ್ ಹುರುಮೆ ನೂಂ ಏಗೆ ಎಮ್ಮೆ ರಂಗಳು ಗೊತ್ತಕ್ಕೆ ಹಮ ಎ ಅಣಿಯಾಯಿ ದುರದ್ದಿಗು ದಾಣಾಯಕ್ಕೆ ಅಣಿಯ ಲಿಬಿ ಅಣಿಯನ್ ದೂರ ಗೊಸ ಹುರಿಮಿ ಎಮ್ಮ ವಾರ ರಂಗಳು ಹಮ ಅಣಿಯ ಲಿಬು ಹೆದಿಮ ಹಮ ಏತಿ ಹಿಸ್ಸಾ ಕೊಲ್ಲಾಗ ಹಮ ಎ ದಿರುಳುಮೆನು ಕೊಮ್ಮೆ ಮುನಿಗೆ ಅಣಿಯಾಗ ಕೆಕ್ಕುದು ಹುರುಮೆನು ಅಣಿಯನ್ ದುರದ್ದಿವು ಹಮ ರಟ್ಟೆ ಹಿನ್ನಾಯ ಕೋಸ್ ಹಿಸ್ಸಾ ಕೊಲ್ಲ ನೋಣಿ ಮೈಂಬ ಫೆನೆಮೆ ಪುರ್ತಮಸ್ ಮೈಂಬ ಫೆನೆ ಕಂತತ್ ಹಿಸ್ಸಾ ಕೂರಂಚೆ ಹೇಳಿ ದೆನ್ ಎಮ್ಮಿ ಹೂ ಕಂತತ್ತ ರಿಪೋರ್ಟ್ ಕುರಂಬಿ ಫರಾತ ರಿಪೋರ್ಟ್ ಕೊಂ ಎ ಲಿಬಿಂಗ ಕಂತತ್ತಕ್ಕಿಂ ಎ ಲಿಬು ಅಷ್ಟು ಎಮ್ಮೆ ರಂಗಳು ಗೊತ್ತಕ್ಕಿ ನಫ್ಸಾನಿ ಗೊತ್ತನ್ನ ನಾನು ಜಿಸ್ಮಾನಿ ಗೊತ್ತನ್ನ ಹುರಿಹಾ ಗೊತ್ತಕ್ಕೂ ಮೀ ಒಮ್ಮೆ ಅಂಗಣಕ್ಕೆ ಸಮ ಮೀ ಕುರಿ ಅರ ದಾಣೆ ಮೀ ಹೇಗೆ ಗೊತ್ತು ಗಹಮತ್ತಿದ್ದೆಂಬಿ
2: ದೇನ್ ದಾಣತಿ ಪಹ ಕರವಿ ದೇ ಅಣಿಯಾತಕುನ್ ಸದಾಮ ಮಿಹಾರ ಕರವಿ ಮಿಹಾರ ಅಣಿಯ ಅರಾಗನೆ ಫೆವರೆ ದಾಣ ಮೀ ದೆನ್ ಏಕಹ ಕಂತತ ಹಿಸ್ಸಾ ಕರಮಗೆ ಎಮ್ಮೆ ಇಸ್ಕಂದಿನಿ ಕೊಂಕೊಂ ಬಯಕ ವಾಹ ದಕ್ಕಾ ಕಿನೆ ಹೇದಿ
3: ಜಾಣ ಪುರತ ಮಹಾಮ ಹಿಸ್ಸೆ ನುಕುರ ಪುರತ ಮಹಾಮ ಏಕಲ ಕೆಕ್ಕೊಗೆ ದಿವಾತಿ ಕೆಕ್ಕೊಲ್ಲಾಗಿ
2: ಪುರತ ಕೆಕ್ಕುರು ಬ್ಯಾಕುರು ಇದೆ
1: ದೆನ್
3: ದೇನ್ ಏ ಕೆಕ್ಕೊಗೆ ದೆನ್ ಅಷ್ಟು ದೆನ್ ಕೆಕ್ಕೊಮ್ಮೆ ಇನ್ಸಾನ ಕಸ್ ಕೆತ್ತರೆ ಕಂ ಕೊಳುಲ್ಲಾನೆ ಬುಣ ಔಸೂಲುದ ಏರುಸ್ತೆ ಮಮ್ಮಮನ್ನ ಹೆಂಗೆ ಮಮ್ಮಮೆ ಬುಣೆ ದುರ್ವಾಂದ ನಮಗೂ ಅಷ್ಟು ಲೋಭಿವಾತಿ ಮಸಲನು ಜಸ್ ಆದೇಶ ಏರು ಆದೇಶ ಕೂರಿ ದೆನ್ ಫೌನ್ ಏಕಮಕು ಮಸಲ ಜೆಸ್ಸಿಂಗ್ ಏಕಮಕು ನೋವೇ ಬಿಸ್ಕಾಮೆದ್ದು ಜಾಗಣ ಕಮ್ಮಿಹಾರ ದಿಹ ವರ ಕಂ ಎಗಾರ ವರ ಕಹಾರು ಹೇಗೆಂದಿಯ ಹೇಗೆ ಮಸಲೆ ಮಿಬುಣಿ ಜೆಸ್ಸಿ ಕೇಕಿಯಾಫ ಹಲ್ಲೆ ನುಲಿಬುಣೆ ದೆನ್ ಕಂತತ್ತ ವಿ ಗೊಂಗ್ ಹುರಿ ಹಾಯ್ ಚಂಗೋಳು ಪಿಲು ಹೈ ಬಯಾಂ ವಿ ವಿ ತನೆಗ್ಗ ಕಂದತ್ತನ್ನು ಕೊರುಮ ಉಳುನೇ ಕಮಕು ಗಿನ ಫಾರಬ್ಬುನ ಲೋಪವಾಮಿ ಹಿಂಗೆ ಪರತುನೆ ಅಣಿ ಅಲ್ಲಿ ಬೇನೆ ಬೋಣತು ಹಮ ಏ ಹಮ ರಂಗಳು ವಾಹಕೆ ಹಮ ಲೋಪವಾಮಿ ಹಿಂಗೆ ಪರತು ಹಮ ಅಣಿ ಅಲ್ಲಿ ಬಿ ಹಮ ಗಿನ
2: ಫಾರ ಏಕಮ ಲೋಪವಾಮಿ ಹಿಂಗೆ ಪರತು ಕೊಣ
1: ಲೋಪವಾಮಿ ಹುಣ ಯಾನ ಕುರಾಣಿ
3: ಅಣಿ ಬುಣೆ ದೋ ಏಕಮ
2: ಏಹೆಂ ಬುಣಣಿ
3: ಜಾಣೆ ಕಣ್ಣೆಗೆ
2: ಏಹೆಂ ಬುಣಣಿ ಜಾಣ
3: ಹಿಂಗೆ ಜಾಣ
1: ಓಹೋ ಮಿಹಾರ ಏಹೆಂ ಗೊತಕ ಶೇ ಬುಣಣಿ ಏ ಮೀಹಾ ಲೋಪವಾಮಿ ಹಿಂಗೆ ಪರತುನೆ ಆ ಏಹೆಂ ಏ ಬುಣಣಿ
2: ಆ ಏಯೆ ವಾ ಲೋಪವಾಮಿ ಕಣಿ ಯಾನ ಕುರಾಣಿ
3: ರಂಗಳು ವರ ಬೊಡಂಗ್ ಮಿಹಾರದ ಮೀ ವೇಣು ಮೆಂಗ್ ಉಳಂಗ್ ಕಣಿವಾಕೊಂಬಗುತ್ತಕ ಮೆಂಗ್ ದಿಮಾವಿ ಅಷ್ಟು ಹಿಸ್ಸಾ ಮಿಹಾರು ಸಮ ರಟ್ಟೆಯನ್ನ ಬುಣಂದೋ ಮೀ ವರ ಉಂದಗು ವೇ ಅಷ್ಟು ಎಲಿಬುಣು ಅನಿಯ ತಕು ಅಷ್ಟು ಉಂದಗು ವೇ ದೆಂಗ್ ಕಲೆಮ್ ಕುದಿಮಿ ಸಮ ಏಕಮು ಇಬ್ಬರತೆ ಲಿಬಿಗೆ ಉಳೆಚ್ಚೆ ವಾಕೆಕಿ
2: ಎಂಬಿ ಮಾವಣಿತರಣ ಹೆಂಗೆ ತತ್ತಿ ಮೀ ಕಣಿವರಾಗುತ್ತ ಉಂದಗು ವಿಯಸ್ ಎತ್ತರ ಮಾಬಣ ಉಫಾವಾಣ ತಿಕಹ ಕಮಕು ಸದಾಮೆ ಬೆಮುಣಿತಿ
1: ಜಾಣಾ ಇಸ್ತೆಫಾ ಕುರೆ ಬಿ ಹೆಮ್ಮಿ ಖಾಂ ಹೂರಿಂಗ್ ಹೆಮ್ ಬೇಫ್ಲುಮ್ ಸ್ವಿದಾಳ್ ವಿ ಹೆಮ್ಮಿ ಖಾಂ ಖಾಂ ಮಿ ಎಂಗಿ ತಸ್ಕುರು ನುವತ ಹಗೈ ಗತ್ತ ದೇನೆ ಗತು ಮಿಸಾಲ್ ಕ ಕಾನೂನ್ ಅಸಾಸಿಯ ಕಾನೂನ್ ತಕ ಆದಿ ಇಸ್ಲಾಮಿ ಶರಿಯತ್ ಹೆನು ನ ಲಿಬ್ ದೀಫವ ಹಕ್ಕು ತಕ ರಕ್ಕಾತ್ರಿಕ ಹೋದು ಮುಗೆ ಮಗುತ ಅಮಿಲ್ಲೆ ದೇನೆ ಗಣೆ ಹೆಮ್ಮಿ ಹುಣ್ಣ ಏಗೆ ಮಾಲೂಮಾತ್ ಫೋರ್ ಕೊದ್ದನು ಬೈಫಹರ ವಾಗುತಿಕಿ ಅದಿ ಅಣಿಯಾಯ್ ಲಿಬುನಸ್ ಮಿಕಮುಂ ಸಲಾಮೆವ್ವಾ ಕಂ ಕುರಾಣೆ ಗೊತೆ ದಾಣೆ ಮಗೆ ಬರ ಬೈಫಹರ ಹಮ ನೇಂಗಿ ಗೆಮ್ಮೆಸ್ ಎಬ ತಿಬೆವೇತಂ ಆದೆ ಅಣೆಬ್ಬಫಹರ ಅಣಿಯಾಯ್ ಲಿಬೇರು ಮಿಲುಬೆನಿ ಅಣಿಯಾಯ್ ಕಂ ನೇಂಗಿ ವೆಸ್ ಎಬ ತಿಬೆ ಹೆಮಿ ಅಣಿಯಾ ವೆಸ್ ಎಬ ಜೆಹೆ ಎಂಗೆ ಜಿಸ್ಮಾನಿ ಅಣಿಯಾಗೆ ತುರು ನಫ್ಸಾಣಿ ಇಕ್ತಿಸೋದಿ ಆದಿ ಅಂಗಬಹು ಲಿಬೆ ಅಣಿಯಾ ತಾಯ್ಕಿ ಕುಬಾಕಂ ಎಂಗೆ ಎಫದ ಕಂ ಕಮ ದೆಕೊಳಂ ಅಡೂ ಫುಲಂ ಎಬ ಜೆಹೆ ನಿಖಮಿತಿ ಕೊಲ್ಲಾಣ ಫುರ್ಸತ್ ನುದಿ ಅಮಿಲ್ಲ ಫ್ಯಾಮಚ್ಚಕ್ ಕೊಳತ್ತೆ ದುವೆವೇತು ಅಮಿಲ್ಲ ಬಾರುಗ ದಿರಿ ಉಳಿವೇತು ಎಹಿಮಿ ಮಂಹಿನ ಬಾರುವರಿ ಕುರಂ ಮಸೆಕ್ಕಿತ್ತಕ್ಕೆ ಕುರಂ ಮಿಜೆಹಿನಿಸ್ ಅದೇ ಸ್ವಗುತ್ಕೊಳ್ಳಂಗೆ ಅಣಗೊಂಡ್ಮೇನೆ ತಿಬೆ ಫುಣ್ ನನ್ನೋಟ್ ಕುರಬಮು ಗೆಂದವ

0: හිතර කොෆෝර් කො දෙකි ගොත්තන්
1: ගොත්තන් බොරින්ගත කොමර රෙග්ගසක ම හම ගාමස් කවුන්සිල් තක আদি ජමයත් ජමය ජමයත් আদি මිනිස්ට්‍රිත්ගෙ আদি ඉතරම් මේ ෆුදුහොමස් මෙහර මසෙහ කරවක් ගාගනක මෙහන් දිරුල කොමර රෙගෙමෙම අනියා කෙ කරවග මඩු නොකරව මින් කොම්මස් එතනක ගොළු වැග සදායමට ක මසෙහ කරව ඉංගත
0: ಅಕ್ಷೆ ಜಹಾಸ್ ಇಂಗಿತ್ತು ಹೇ ಮೇ ಮಾರ್ಗೋಣ ರಿಕ್ವೆಸ್ಟ್ ಲವ್ ಅಗೇನಿಸ್ತೇನೆ ರಿಕ್ವೆಸ್ಟ್ ಲವ್ ಎ ಫಹು ಅದೇ ಬೆಫ್ಲಕ ಫುರ್ಸ ತರುವಾಣ

0: ඉස්ලාම් පාටයෙන් ෆෙදු මසක නොවේ බයික ගුලි ගාමෙන් එවගෙන්ද නොවේ ගවර සක්සස්ෆුල් වී මේ ඉම්ප්ලිමන්ට් කෝ ෆර් ප්‍රොජෙක්ට් එහම නොවේ ගවර තජුබාකාරු බොඩු කුම් ෆුන්යක කෝල්මෙන් එම්ඔයු එක සොයකෝගෙන් ෆීසිබිලිටි ස්ටඩි හදා ටෙක්නිකල් ස්ටඩි හදා ද එන්වයරන්මන්ට් ස්ටඩි හදා මිහුරයක නොල්මෙන් මිහර එවගෙන්ද ඒක අමලිය මසක ෆෙෂේ වරුවාන ගෑගණ්ඩක මියන්නහරු මෙතරයක ෆුල්තාම්ලෙ මිහදනි ෆයිනෑන්ෂල් ෆීසිබිලිටි කිහා පොඩු ඉන්වෙස්ට්මන්ට් එක තෝ දාහනි දැන් මේකේ පුරි වර පොඩි ඇඩ්වාන්ටේජස් වශයෙන් ගියතො energy efficient wuma adi ege tor reject water almen li wuma first reject water khanda du ko dam fase wuma adi ege tor fasate ka meter adi mili pe lona ki war saaf lona boho je boho boho du naga fina bur ma saaf tahir fina mili beni organic matters ta madu nahi mi ma mi ke sab efficiency through ma adi almen harad ku dawu himen inta then gae kanda ka fasate ka meter adi ka mihuna ni war high pressure එහෙම හයි ප්‍රෙෂර් එක මච්ච ෆෙම් පම්ප් කුරුමා ටෙක්නික ඒ දානු ෆෙනු විදාරා යහදි ෆරිතයි වෙස්නු එහෙන් නමස් මිදෙනි මීක සබම් හම අන්නානේ ෆෙනුගේ හරදු කුඩ වංගේත දෙ මිහාරු බලාරු ගාන් මෙන්න ෆෙම් ප්ලාන්ට් බහටා තැන් ඉන්වෙස් ලිබ ඇහනොන් තෝ මාලේ පිමුගේ දතිකම වරාජික හුරි හදි මදි මාස පුරි එහෙම කඬු අඩින් ෆෙන් උෆෙත්තේ ඒක අන් මෙන්න වෙච්ච අන් මෙන් කල ජසීරා ගවම කලි බෙදේ වර පොඩු කුරියර් මක බෙගෙන් දාන එහෙම ස්ටඩි අල්ට් මෙන් වර බාරන් ඉබගෙන් දාන kuris midana hai nove ga vara successful ko kamyap ko face study mi mi har singamunda amena dawtes di se pe phone ba baladan di mo fursat se hem amme technical team e bante mi har pe phone hinga successful hingamunda project balala itro study hadala rajya ki ha fayda kuran to mi kame sab mi vegen da ninge to vara bodu bi mashu ka di rajya kahala tanaka ma rajya ka jazira ga ma kam namuna project ka vegen da project mi project
1: ade agun mehmi program ka karam me da sawal tak ke kurim sagun faha kurigata ma pse me ya me der ko algun me hulwala fursat ka harai tum fon wa sawal ta e malgun rai tum ge sawal ta ka ke kurya danaga ta tayar de ta ade furtum sawal ga meti malega tera tanuge de taange behetum ge masekke mwc wani fatta fa mi masekke miha ruti kiha hisabe ka toye
0: arne ti masek ti wara shaguri was masek te kane rajya ge furtam behete miha ustange ka bege na ge gan ka habburi nu ta dihaburi ಉಸ್ಮಿನುಗೆ ಬೆಟ್ಟೆ ವರ ಬೋಡು ತಾಂಗೆ ಬಿತಾಂಗಿಯಕ್ಕೆ ಎಮ್ ಫೌಂಡೇಶನ್ ಕೋಸ್ಟ ಮಿ ಬೇತ ವರಂ ಹರದು ಬೋಡು ಪ್ರಾಜೆಕ್ಟ್ ಮಿ ಪ್ರಾಜೆಕ್ಟ್ ಗೆ ಫೌಂಡೇಶನ್ ಗೆ ದ ಟ್ಯಾಂಕ್ ಇಸ್ ಫೌಂಡೇಶನ್ ಮಿ ಹಾಗೆ ಆಗಂಡ ಕೇರಿ ನಿಮಿ ಅದ ಟ್ಯಾಂಕ್ ಆರ್ಡರ್ ಸ್ಕೂರೆವಿ ಟ್ಯಾಂಕ್ ಕಾಲು ನಹಿನಿ ಗೆ ಆಗಂಡ ಕ ಮಿಯನ್ನ ಅಹರು ಜನವರಿ ನೋತ ಫೆಬ್ರವರಿ ಮಾಸ್ತರೆ ಆಸ್ ಅಣ್ಣ ನಿಗೆ ತೋ ಆಸ್ ಅಲ್ಮೆನ್ ಗೆ ಟಾರ್ಗೆಟ್ ಕೆ ಮಿಯನ್ನ ಅರು ಪೀಕ ಸೆಪ್ಟೆಂಬರ್ ಅಕ್ಟೋಬರ್ ಎತ್ತಾಂಗೆ ನಿಮ್ಮು ඒක ඇකරන විහිහස් දිටරු තාංගි වර බොඩු වර පිය තාංගි මි උස්වාණීගේත මිහාර මිහර සංගීතක වර මා උස්තාංගි තක මි හැමියුම මේ ප්‍රොජෙක්ට් නිමුනේ මිහාරු මාලේගේ මිහර වර ගින හදු තක මත් දත් තක හදු දිවි ගෙන් දාන අබ්මෙන්ගේ මිහාරු මිහර ස්ටෝරේජ් එක ඒක ඇකරන 10000 ස්කවයර් ෆීට් 10000 කියුබික් මීටර්ස් මි ෆෙම් මිහාරු මිහ මේක ඇකරන 30000 වෙච්ච සංගි මි තාංගි මිහාරු then 30000 concrete tangye 30000 ima hunna detto dahita ke repair kurunje kantaka di water leakage ami hurha kame bore ha miharu mihira infrastructure badal wange bache ami tangi aru minna dibunima miharu huri tangi talala etanu ga tangi aru pusati bene seru en furtama mi fiewa ga furtama shu irat kore ni mene mi anna haru september october ni ali de baaki in tangi aru minna bahata ni mene deha sashapi ga june ge kuri e am me target ek then mi ge sabam mihar aur minna malen komme duha ko machine tab beno ko ge ufatta ufet dumuga dahita ke bhure dahita ki hum abudis machine jaisa me ham ufatta ne storage ne tima am aur minna storage libuni ma aur minna machine hinga bagutu skuta ko kure ve eh ma ev sam minna dibe cost benefit best me mi
1: ದೇವಣ ಸ್ವಾಗಮತಿ ಹುಳುಮಾಲೆ ಫೆಣ್ಗೆ ಕೆಪಾಸಿಟಿ ಇತುರು ಕುರುಮ ಬಿಸ್ವಾಣಿ ಮಸೆಕ್ಕೆತ್ತಕ್ಕೆ ಫಟ್ಟವಾಫ ಮ್ಯಾಗಣ್ ಗೊತೆಗ ಕುರಮುಂದ ಮಸೆಕ್ಕೆತ್ತಕ್ಕೆ ಕುಬ್ಯಾತು
0: ಆತ್ ಜುಮ್ಲ ಗೊತೆಗ ಫಾಹುತು ಕುರುವೆ ಹಮ್ ಹುಳುಮಾಲೆ ಮಾಲೆ ಮಿ ಇಂಟಗ್ರೇಟ್ ವೆಫ ಎಕ್ಕೋಣ್ ಮೆನ್ನ ಎನ್ ನೆಟ್ವರ್ಕ್ ಮಿ ಹಾ ಮಸೆಕ್ಕ ಮಿ ಕುರನ್ ಹುಳುಮಾಲೆ ಗಾಳ್ ಮೇ ಬಗೆನ್ನ ಇತುರು ಪ್ಲಾನ್ ತ ಬೆಹಟ್ಟು ಮಾ ಡಿಸೆನ್ಷನ್ ಪ್ಲಾನ್ ತ ಬೆಹಟ್ಟು ಮಸೆಕ್ಕ ಇತುರು ತಾಂಗೀತ ವೆಸೆ ಬಹಟ್ಟೆಂಗೆ ತೊ ಗ್ಯಾಗಂಡ ಕ ಫಸ್ಟ್ ತೊಳಸ್ ಪರ್ಸೆಂಟ್ ನಿಮಿ ಫ ಮಿಹಿರಿ ದೆನ್ ಹುಳುಮಾಲೆಗೆ ಹಿಂಗಾ ಹುರಿಹಾ ಮಸಕ್ಕತೆಗೆ ಹುರಿಹಾ ಪ್ರಾಜೆಕ್ಟ್ಗೆ ಮಸಕ್ಕ ನಿಮೆ ಜೆಹೇನೆ ಮಿಯನ್ನಹಾರು ಸೆಪ್ಟೆಂಬರ್ ಐ ಮಿಯನ್ನಹಾರು ಪೀಕ ರೆಡಿ ಮಗುತು ಏಕೆ ಇತರ ಅಳ್ಮೆ ಮಿಹಾರು ವಿಸ್ನ ಹುಳುಮಾಲೆ ಸೆಕೆಂಡ್ ಫೇಸ್ಗೆ ಇತರ ಪಂಪ್ ಸ್ಟೇಷನ್ ತೆಗೆ ಬಹಟ್ಟ ಮಿಯ ಕೂರಿ ಅಳ್ಮೆನ್ನ ಬಿನ್ನು ಲಿಬ್ಯೋತಿ ಹೆಣ್ಣಮಸ್ ಅಳ್ಮೆನ್ನ ದಾದಿ ಫಹುಂ ಬಿಂಗ್ ಹಮ ಜೆಹೆಗೆ ಹಿಂಗಜ್ಜೆ ಏಗೆ ಸಬಬು ಹುಳುಮಾಲೆಗ ಏಕೆ ದಿಮ ದಿಮಾಲುಗ ಮಿಹಾರು ಎನ್ನ ಪ್ರೆಷರ್ ಇಶೂಸ್ತ ನೋತ ಹುಕುರುದು ಫೆನ್ ಲಿಬುಂಗೆ ದಾಯ್ತಕ ಕೊಮ್ಮೆ ಸರಗೆ ಹಲ್ಲಿ ಲಿಬಿಗೆ ನಾನು ಕೊಮ್ಮೆ ಸರಕ್ಕೆ ಮಿದೆ

0: අහාශය බුණාන රැයිතුම් කුරම්බේනුම්වා ස්වාදුත
1: සියාසි ෆරෑත්තකා ගුළුම් බදහි කුරුම
0: අහාශය බුණාන සියාසි මෑදානුග හරිකඇතරිවා ෆරාත්තෝගේ සියාසි දතුරු අහාශය බුණාන
2: උකුරුදු මෙන්දරපව දේජහැර රිපීට් හෝමදුහගරේ නො එජ්ජහැර අදි අංගාර්දුහගරේ මෙන්දම් එක ජහැර
1: එං හා සතරස්තේක සාලිස් නොවයි කිලෝ හට්ස් මීඩියම් වේබ් අදි අටිහ නොයි මෙගහට්ස් FM බේන්ඩ්
0: අහාශය බුණාන
3: අදියන් අදියන් කියන වෙෆති හොරි
4: මිහිරි වර බොඩ හාස්ව
3: අනෙක් කටෙස්ටු කෑරිවී මත මන්හා හාද දේර වෙෆය
4: අහරගෙ වර ගෑකුජ්ජය අහරෙන්න මලාමැක් කුරණේ
3: හාස් නුවබ ස්පිල්දටී ප්‍රෝග්‍රම් අඩු එහි මතිකාලා හූරී හාකංක මං හල්ලු හෝදන ගෙන
4: ස්පිල්දටීය
3: මිකාලකංකන් දිමාවීම කන්තක්කුර විධාන ගොත්තන් ඒ ප්‍රෝග්‍රාමුන්ගේන
4: ස්පිල්දටි හමේගනිි දිවහිරාජය ගඩු
5: ආදිත්ත දුවහෝග හවීරු හතරගඩි ෆනරෑග
6: රිපීට් බුදුදෝග හවීරු හතුරගඩි ෆොනරෑග
5: අධි බොඩාස්පති දුවහෝග හවීරු පහැත්ජහයිඩු
3: එහ සතරස්තේක සාලිස් නුවේ කිලෝ හට්ස් මීඩියම් වේව අදේ අඩ්‍යහ නුවේ මෙගහට්ස් FM බැන්ඩ් හමේකන ඉදිවහි රාජ්‍යගේ අඩුම් එන්තිසාර කොල්ලවා
7: ස්පිල් ද ටී

0: කරදාහෝ
1: කුඩරීති බෝටෙ
0: කොඩරීති බෝට
1: හදාග
0: සැංගල දූ කොල්ලි
1: මාම අඩුගඩ වරම්
0: මීරු
1: ොනි
0: කේක අලාදී
2: ෆිනාදත ගෙහිතරිකමායකු අම්ම මසැක්ක ෆොරිහම කොල්ලිද අම්ම හම වර හිවරයකු මසැක්ක ෆොරිහම කොල්ලාෑ ෆිනද තෑකු අම්ම ඉගේද අම්ම මසැක්ක ෆොරිහම් කොල ම හදියල්ලි බේනේ
0: තැංකෝ
2: ඒම ෆිනත ලස්නු කව අම්ම අමගේ හදිය හවල් කොල්ලානිග උපා විසිත හදියල්ලි බුණි
0: උපා වැද්ද
2: දතවර උපාවිජයිගේ දතවර උපාවිජ අම්ම බද්ධවීමයිගේ අම්මෝ වකිවලම ෆෝ අනිකවස් වර රීති ලවයික පෝතිකුදින බද්ධ කොල්ලානවා.

0: ගඩින් රේකන් දිහෙජෙහි අඩු සුම් තෙගෙනම නිදි විහිරාජ්‍යය ගැඩු.
1: ফাহি হেদুমে

0: අගේ යතේ ඒ බේන ජෙහුණේ මල්ලා දැච්ච එකත එල්ලා දැච්ච දැන් ඔන්නනේ කෝච්චෙන් හේවනේ
1: දැන් මේක කෝච්ච බලෙන් ඔන්නනේ
0: ඒ දැන් අලුස් මේ අහාලි පහර ගෙහින් ඉච්ච සෝදාන තීවේ ඉංගේ කහ
1: ඒක දැන් ඔන්නනේ ඊව සමාන ඔන්නනේ දලි කියයිච්ච ඒ ගඩේ ගරුවාස්සර ඉල්ලන්
0: ආ ඒ සම දෝනි පහර බේන කරා ඉච්ච දා
1: කුරී සමාන නගේ නොහොන්නේ රෝග බේන කරා ඉච්චෙන් ඒ
0: එහෙම
1: සාවල හොදුමින් කියන්නේ දලියේ ඒක මැදුරි නයි ලෝවල කණ්ඩා
0: රෙස්ටෝරන්ට් ගොස් කොමෝති පිස්සා තිම්ෆොති පිස්සා කේ ෆොති ආමුක පිස්සා බෑක් ඔෆන්නේ අබ්බයා කීවේ හෙංගෙවි දෙමම්මයා එදමිහුගේ යංහෙන් දරින් රෙස්ටෝරන්ට් ගොස් කොම මියෝකේ එෆොති පිස්සා තිම්ෆොති පිස්සා කේ එෆොති එකීවේ කොම මියකොස් කේ පිස්සා ෆොච්චේ
1: දෙ පිස්සා එතෝ
0: එ පිස්සා ඔති අබ්බා කොෆ ඔව දෙමම්මයා එදමිහුගේ යංහෙන් දරින් රෙස්ටෝරන්ට් ගොස් කොම මියෝකේ එෆොති පිස්සා එකම් තිම්ෆොති පිස්සා කේ එෆොති ආමුක පිස්සා බෑක් ඔෆ් මිනන අබ්බයරෙ මෙඹුනේ එකම් කො තිම්ෆොති පිස්සා කේ එෆොති දෙමම්මයා එදමිහුගේ යංහෙන් දරින් රෙස්ටෝරන්ට් ගොස් පිස්සා කෑ ෆොති එහෙම කිනේවි
1: ඉන්දරින්නේතෝ
0: දෙමම්මයා එදමිහුගේ යංහෙන් දරින්
1: යංහෙන් දරින්
0: එහෙනම්
1: විජය තිම්බියෝ කැමත තිම්පොති වන්නා තිම්පොති
0: කොම්ම මිහකොස් පිස්සා ෆොච්ච කේ
1: කොම්ම මිහකොස් කේ ෆොච්ච
0: ආ කොම්ම මිහකොස් ෆොත් පිස්සා කේ එකම් තිම්පොති කේ ෆොති එකී වෙගෙන් හැ කොරකොන් නොසියාන් සුවාල වේම මේ ಸವಾಲ್ ಜವಾಬ ಮಿಹಾರ್ದೇ ಸವಾಲ್ ಭಗತ ಗೋಸ ಹೆಣ್ಣ ಮೆಸ್ತೆ ಸವಾಲ್ ಜವಾಬ್ ದೇವ್ ಕೊರಿಯ ದಾನ್ ಹೆಮ್ ವೆಗೆ ಮಡಕೊ ವಿಸ್ನಾಲ್ ಕೊಡಕೊ ಸಫಿ ದೇಮಮ್ಮಯ ದೇಮಿಯಂಗ ದೇ ಅಂಗೆನ್ ದರಿ ದೇಮಮ್ಮಯ ಕ ಮಿಭಾಗತಕಿ ಅಂಗೆನಕ ಏನಗೆ ದರಿಫುಳ ದೆಂ ಏನಗೆ ದರಿಫುಳಕ ತಿಮ್ಮಿ ಹೊಂತಾಯ್ವಿ ದೇಮಮ್ಮ ವಾಣನ್
1: ඒන හිතාවාක ලැවේ බුණදීනීකම වඤ්ඤාමක තිකුදින්න හෝතන් උඳක වාටිය දැන් කුදින්න බ සමුදාකහ ලැවෙ මුරණි
0: එලවෝති තයාර
1: ලැවෝති තයාර
0: ලැවෝති තයාර
1: ගයාමස්සේ ගයාමත වර රීති ලැවෙන් ඒ අල්ගලව සර රීති ෆිල්මෙන් ඒ
0: අහා
1: මේ වීම දැන් ඒකේ හැම ඒ මෙරේ හම්සපරන් එදික ඉන්නානේ දැන් එලව මරියෙන් දැත්තේම පුරතම සෙන් නමුනා කොම්බරුද කුරියා බේ පුන්නද ඉබ්‍රාහිම් බේ වීම හරි ඉන්දියාන
0: ಬಡ ಹಾಸ ಕೊಲ್ದಿ ಮರಿಯನ್ ದತ್ತೆ දැන් ඉබ්‍රාහිම් බේ
1: නමෝනා කොන්ෆරන්ස් එක හොරිහා බේ පුන් යවගොබ
0: ආහා
1: දැන් අනේ අද හොන්නාන මේ හොරපොසීක මේ මොනිරත්
0: ආ
1: ආ මොනිරත් එහාස කොල්ල
0: එවස් මේ නමෝනා කොන්ෆරන්ස් එක බේ ෆලත්ත
1: නුනේ නුනේ දැන් අලගෙන මං ගෝලාල වර සාස බේ ෆල දැන් අනේ දැන් හොන්නාන බිලෙද්දු ඉබ්‍රාහිම්
0: ආ
1: ආ දැන් නෙමුනේ
0: නෙමුනේ
1: නෝනා
0: ඉංගාව හැමෙන් ලවඩ වහල් ම දෙත්ත
1: ಬರೋಬರ
0: ಶುಕ್ರ ಗುಲಾಲ್ ದೇವ್ ಶಫೀಕ್ ಬರ ಬಾಜ್ಯ ರೇಖೆ ಬಾಕಿ ಎಲ್ಲ
1: ಹಾಂ.

0: නිසායි.
1: රුවන්ද බීරට්ට සේ ගොත ගොරප මෙද මම්මක බාම්බ ෑස් අහරගේ හික් කුදි කොදි කොන්නොල්ලා හයාතුග පුරත පහරගේ දරිපුරග නොරහම ආහරෙන් මිහුණ කොරමත්ල දරපුළු දරපා

0: ඇති මා වෙබේ ෆිරුන් ගේ ාලක ෙන් මෝටර් කාලච්ච සබ ගෙල්ල දෙ තු සෑකල් ච්චි හම එහෙන් ගරාජක අහලා කොල්ල පතාතම සෙ ෆෙනෙම් එකකාල මස්සල්තවග කිනතෝ අන කුරියද්දානේ අන මිකිහා වරකන් ඒගෙ හැකි ෆෙනිගෙන් තෝ එකකාල මස්සල්තකය කුරියද.
1: මේ එමමකම කී එබවතුග මස්සල මේ මෝටරක්කි නොනි තනක එගෙන්දිය මුදලකී ඒ කාකුගේ මුදලෙක්කන් ජගින් කොත් දෙඟ බචේ. අදි මේ ඒක ඉන්න කුලයකුන් නොනි ඒක ඉන්න ගොතකුන් ඒ තිමන්නගේ එච්චකේ බුණුම් අදි අල්මනක යගින් කොත් දෙවනිකම කනු බැල එහනම සල්මන්ගේ මසකතුන් ඒ එමිහැක්ගේ එච්චක්කන් අල්මන යගින්වා වරන් අල්මන ඩොකමට් නොනි හැකි ලිවිිජකව වන්නම මසල්ලෙන් හම ප්‍රොස්කට් කුරවෙන් අල්මන තවගේ කොප මේක දිමාව මසල්ලෙක්කි ගෙන පාර අල්මෙන් අතුග නොහුන්නානේ ඉංජීන නූනි ගෙංගුලේ මුදල් එක සීරියෝ නම්බර වෙස් නූනි එහැනිහැ නම්බරේග කොම මුදල්ලක මේ ආමකො ගෙංගුල එච්චි හුන්නාන නම්බරු ජහප එන් එවිස් නම්බරේ නොහොරේ එන්ගේ එක අධි කුරින් රක්කකුරේ ෆෙස් නොහුරේ නොහුන්නාති වර බොඩ මේ දතිවේ ඒ කාගු එච්ච දැන් හම එයකු මිසල්ලක ඒ මුදා ගැක්කමුගේ එවිස් කහල හෙක්කෙ දෙක්ක එක වෙස් ගින පාරක නොවේ ඒ ගින පාර ඒ ගන්න ස්ලිපවෙස් හම හම ගියන් ඒ වදදා සම ස්ලිපවෙස් ඩස් පිනං එලිගෙන් එදාන එහෙම මේ ගොළුහුර ඇවිස්කා ලයකුම හුරජක වන්න වර පසයවාන අරුමෙන කුරිය ගෙන්ගොස්සේ මස්සලේ හම සාභිතු කර මේ සාභිතු කරන්තන් කොල හොඳගුවන් මේ බුණහැන් මේ ඩොකමෙන්ටෙන් නැති මේ සීරය නම්බර නොජස්සී නම්බර නොන මේ නම්බර එවිස්කා නම්බර නැක්කමු ගවන්න එම මිගොත අල්ම මුදාතගේ මුදා ගෙංගුලේරස් මේ සමාකන්දයෙන් ජිහිකන්නේ අල්මෙන්න්න ඒ තිමන්නගේ මුදල් එක්කන් යගීම් වාවර තිමන්නයන් ඒ බුණෙ දෙවේනකම් ඒ මුදල ගෙල්ලුම දේ හාදතුක සුන මුදා ගෙල්ලෙ හාදතුක වෙස් මේ තිමන්නගේ මුදල් එක මුණ දේවර ඒ යගින් කම්මයක නොනේ ඒගේ ඩොකමෙන්ටස් අතුක බේවුන් ඒ වරම් හෙමුකමයවා
0: එමකල් මස්සල් තන් හුෂාලාරු කොංකාල කදතගතව විස්නම්
1: හෝෂා අලායරු මේ බුණ හුෂලාය රක්කාතරික මේ ඒ තනෙකුම් නොනේ අමිල්ල දිරිවුලේ තනෙකුම් කමෙ දිමා වෙච්ච ගනුනි තනක ගෙල්ලුන් දීපිකම වන්නාමු විෂ්ණවිකමක වීහිාව සවහක එතනුග එහු මී හෙක්ක නැති අත්තාලයගෙන් දියුමුග කුරි නොනි අමිල්ල සාතුකුස් බයි හැකිතක කි නැතිගෙන් දා හැකි එයකෝ මී බයි හැකිතකී එතනුග උලේ දිරිවුලේ පරත්තකුන් අමල් කුරා ගොතකුන් වෙස් නැතිකෙන් හිඟා දාන එක්ක එහෙම ඒ එතනෙන් එයින් ගොතක බෑන්දාාව ඒ තනක නුබෙහි ඒ ඉධාරයෙන් අල්මෙන පුදුහන්න රිපෝට් කරම විහා සවාක රක්කාතරක සීන් රක්කාතර කරම රක්කාතරි කොප්ප විහාසවක පුළුවන්න ගොලෑන් පුළුහන් එතන දෙවෙන්දෙන් එසීන් ඒ රක්කාතරිකම් මති බෙහෙට්ටුමකි වරම් මොහෙමකම ඒගේ සවබුන් අල්මෙන මෙබුණහ තවගීග බෙනුම්වා හැකි හෝදම් වර පසයවගෙන් දාන ඒ සීන් රක්කාතරි වරක මනක වෙශි එකුසු එකුන් හිංගා වේශී රක්කාතරික විහාස් බොඩ බේවුන් ඒ වරම් මොහෙමකමේ
0: ස්තමෝම පෝග්‍රම් වහකද කලම්දන මිහුන්ගේ මුදල ගෙල්ලුන් දින මිදිමාව තපාත එක මස්සල්තකා ගුණ ඇතු දැන් ශයකාල මිකා මස්සල් තර්ගුන්මගේ මිස්තමෝග දිමාවක මවානම දැන් කොංකාල් ගෙල්ලුන්තකෙතු ලිබේනි අරුගන්මගේ මිස්තමෝචාරය තුන්න
2: මේ ගවුණමෙන් එක මාධ්‍ය ගෙල්ලුන් කච්කඥන්නුන් අරුණ මෙන්න දිමාවේ මානවී ගෙල්ලුන් තකෙස් මේක දිමා හයිගතකි මේ මානවි ගෙල්ලු මේ බුණනි නුෆෙන්න ගෙල්ලුන් තකේ යගුණ මැන්ගේ මුස්ලිමුන් මුස්ලිමු ඉතමේ කවුණ මේ කියදත්ත මුස්ලිමුන් නැකි ඒ මුස්ලිමකු අන මුස්ලිමාය ඒ වෙස් ගෝනාය කොරොන් ගෙල්ලු මැද්දිනුන් මේ අවුණ මැන්ග දුලා ඇවස් සලාම් වගෙන් වා ෆදෙන් අවුණ මිකන් කුරුමකි ඒ අවුණ මැන්ගේ එහෙන් මෙහෙන් මෙහෙන් කුරිමතිය කාතකො ගෛර මුස්ලිමුන් කුරිමතිග අවුණ මැන්ගේ මේ ඉතු බාරු ගෙල්ලිගෙන් දාකන්තත්ත මේ ගෙතරේ අවුන මෙතමවග මේ රාජ්‍යයක තංකුල කුරී සමානුග වෙලා සමානුග මේ අද මිහත් බොඩ තහසීබ කන්තත්තක මේ අද මොයිතමවත මිහාර බොඩ මෙති වර බොඩ කොන්ට්‍රෝල් අවුන මෙන්ගේ හොරිහා බෙලනිවරින් කොන්ට්‍රෝතක් ගෙල්ලිප එහෙම මේක කොරෙන්ජහය කමකි අවුන මෙන්ගේ දරින් ಮನೆಗೆ ತರಬಿಯತ್ ಕುರುಮುಗ ಹಾಸಗ ತೆಗ್ಗ ಮೀಗೆ ದಿಮ್ಮಾತಕ್ಕೆ ಮೊಸಸಾತಕ ದಿಮ್ಮಾಗೆ ತೋರು ಬೆಳ್ಳಿ ಬೆರಿಗೆ ದಿಮ್ಮಾತಕ್ಕೆ ಸೆಬೋರಿ ಏ ದರಿನ್ನ ಹೇಗೋದು ನಸಿಹದ್ದೆಂಗೆ ಬಜ್ಜೆ ಏ ದರಿನ್ನಕ್ಕೆ ದರಿ ಮುಯ್ತಮಾಗುತ್ತರೇಗ ಉಳೆಂಬ ಗೊದ್ದಸ್ಕೊದ್ದೆಂಗೆ ಬಜ್ಜೆ ಇಸ್ಲಾಮ್ ಉಸೂಲೆಂಗೆ ಹಿಂಗೆ ತಗೊಂಡು ಮೇನ್ ತರಬಿಯತ್ ಕುರಾಯರ್ ಮೀಹುಂಗ ತೆರೆಯಗ ಎಮ್ಮ ಅವಣ ಮಿಂಗೆ ಕೊಡೆ ಇರುಗ ಅವಣ ಮ್ಯಾಮ್ ಫ್ಯಾಮ್ ಬುಣ ವಾಹಕೆ ಎಮ್ಮೆ ಕೂಡ ಮೀನು ಮೀಹಕ್ಕೂಗೆ ಮೀಹಾವುರ ಉಮರನ್ ದೋಸಿ ಮೀಹಕ್ಕು ದಾಕಮ ಮೀಹಾ ಕುರಿಯರ ದೇವಂಗನ್ನ ದೇ ಮೀಹ ಏಮ ಮೀಹೆಗ್ಗೆ ಗೋತಿಗೆದರ ಮಿಸಾಲಕ ಗೋಚ್ಚಕ ನೋಣ್ಣಾಶೆ ಫಾರೆನ್ ನೆತಸ್ ದೊರೆನ್ ನೆತಸ್ ಮೀ ಇವತ್ತವರ ರೀತಿ ಮನೆಕಿ ಈಗ ಇಸ್ಲಾಮಿಕ್ ವೆಲ್ಯೂಸ್ತಕ್ಕೆ ಅವಣ ಮೇ ಬೊಟ್ಟೆ ಇತ್ತಿಮ ಕೊಡ್ದು ಅನ್ನಕಂತ ಹೆಮ್ಮ ಅವಣ ಮೆಂಗ್ ಎ ಬಾತೆ ಬಜೆಹೆಯೇ ಅಲುಂಗ್ ಇಯಾದ ಕೊರ ಹಗಿಯತಕಿ ಹಮ ಕೊಮ್ಮೆ ಕಮಕಿ ಎಕ್ಕಲ ಬೈಫಹರು ಹರಕರಿ ಅದಪ್ತಕ್ಕೆ ನೋತ ಕೊಮ್ಮೆ ಫಹರ ಮಸಲ ಕೋಟು ಹುಕುಂ ಕುರಿಯ ಸೆಕ್ಕಲ್ ಮಿವಾಗತಕಿ ಎಕ್ಕಲ್ ಬಣ ಎಮಿಹ ರಂಗಳನ್ನುವಾಣ ಎಮಿಹ ಆಮ್ಲಿ ನಫ್ಸು ಇಸ್ಲಾಹ ಕುರಂಗಮ ಮಸೆಕ್ಕತ್ತೆ ಕುರಂಗ ಬಜ್ಜೆ ವರ ಬಡಿಸಿ ಮಸೆಕ್ಕತ್ತೆ ಖಾಸಗು ತೆಗ್ಗ ಮಿಯದು ಮಿಸಾಲ ಕಾವಣ ಮೇಗೆ ಮಿಮ್ಮತು ನಬಿ ಅಹಮದ್ ಸಲ್ಲಾ ಅಲೈಹಿ ಸಲ್ಲಮೇಕಿ ಎಖಲೇಫಾನ್ ವರ ಮೀ ಮುಣಫಸ್ ಮೀಗೆ ಸಾಸ್ತ್ಯ ಕೆತ್ತಂಗ ಹರ ಕುರಿಂ ಗರುಣ ಕುರಿ ಎಖಲೇಫಾ ದಿರುಳು ಬೇಖಲೇಫಾ ವಿದಾಳ ಮೇತಿ ಅವಗುಣ ಮೆಂಗ್ ದೆಮ್ಮೆಗ ಕುರಿಗ ಫುಲ್ಹುಂ ಫಾ ಕುರಿ ಫದೆ ಮಿಸಾಲಕ ಬೈ ಫಾರು ಮೀಹೆಗೆ ಮೊದಲೇ ಬಗ್ಗೆ ಗೆಲ್ಲುಂದೆಯೇ ಏನೇಕಿ ಕಂತತ್ತ ಕುರಂ ಕೆರೆಯ ಮೀಹ ಕವ್ಯಗೆ ಮಿಗತಿ ಲಾಯಾ ಹೊದನ್ನ ಅಹದುಕುಂ ಮತ ಆಹಿ ಜಾದ್ದ ವಲ ಲಾಯಿಬನ್ ವೈದ ಅಹಜ ಅಹದುಕುಂ ಅಸ ಆಹಿ ಫರ್ದು ಅಲೈ ಅಬುದಾ ತಿರುಮಿದ್ರಿವಾಗದ್ಯ ಮಾನೇಕಿ ತಿಬಾ ತಿಬಾಗತ್ ಮುಯ್ಹೆಗ್ಗೆ ಮೊದ ಅಹಾಗ ಮೊದಲಕ ನುನಗಾಶೆ ಅದಿ ಏಯ್ ತಿಮನ್ನೇ ಕೆರೆ ಗೆಲ್ಲುನ್ನು ದೇಶೆ ಕೆರೆಯ ಮೀಹಕನು ತ ಕುಳಿಮಜಲ ಕವ್ಯಸ್ ಅದಿ ಏಕಂ ಕೊಫಿಯ ಎಮ್ಮೆ ಕೂಡ ಮೀನು ಅಸ

0: අධිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆු ෆුස්සවුන් ලිබිගතුමරා උඩුතකා බිම්ෆද තනවස්කං හොරි සුවරුගිය තිය බෑමීහුන් අවස් විගන්නාශෙ එ සුවරුගෙ තයියාරු කරවවාෆා වනී තකුවා වෙරින්නශෙ
1: සාලිහන්ගේ පකීචා.